උජිගින් සිත්තු මේමේත් අගේ නතරං මෙමිතාගේ ඥ බරූය 101.3 FM YFM මගුලයි සිටාලයි.